0: Margaret Metcalf im ngati lugu tu ha ha kabut manali ilagila octavut tu ha kau ge ang elak meyok tam nali ublumi tu ha kau ge ang elak tok kanyak sinar meu tau lau kemayu selar meu tau selar meu tak saja ubluni tam na John tau tungi unika tilugu tu ha ne alik kabut
1: ඊටම සිගුල්ලියුත් නැගක අතට ගන්න නම් මෙට වරව නම් මම සාමාන්‍ය අය විලින් මෙට ලගේ විනේ වරේ අතට චෙක් කර ටක්කවා තමාන් නියුක්තිනේ කිලිය වර්ජන් එක උන් මත අතට සිබුල්ලක් මෙකින් කින්නම් නේලා වුණ ක්ෂණි අම්මා කිම්මෙරම් මුත් නෝස්සුනි තකන නේල කෙල්ලුවි උවන ඉනෝලක් නක්ෂුම ඊටම ඔබම ජාන්තවුතුන් ගෙබුම උනානුන් මාතට කක්ෂම තකනනි කිම්මෙරොම්මි ලෙන් හාබවන රටයෝ තකනනි ඉනෝලක් නක්ෂුම අම්මා කිංගුණියක් අචයන නෝලක් නම්මෙන් මත් නියුවක්තිනි වටව බලවම් මත තාවුන් අතයින්න කෝංගෝ මෑත කරාක්ෂම බුනි නූබිගියපුත් මාන ඉනුක් ජාමි අත කප්පේ තවලක් සුනේ අනානම අනානගේ ඉනුක් ජුවන් වල උමත් අනානම තුපෙක් වැට ඉන්න ඉනුක් ජුවරා හොටවලක් සුනේ ඉනුක් ජුවම අත කප්පේ තවලක් සුනේ තකන්න ආරජි වර්ජ විගයක් දලක් සුගුලු රයි ගනේ සුත ශිවුල් දපාමි ආරජි කොක්තුම උපෙන්නා මාන්න උපෙන්නා සියොප්පන් මතටව ටයිප් සුමනේ නැක්කේ කක්තු මුල්ලෝබ උපෙන්නා සියවක් තුක්ෂමන්න සුත ක අටාටක අඟුම් මිටව තයිකනන් මිටට කොහොම ඉති මිටව බකන්නක මෙගාමි ලූපකේ තයින බකටි ගිබ්ලුනේ කක්ෂි මයක්ෂෝ සුපිනත් තක්ෂෝ නම් මති කිකි සක්තුරක් මති සුක් අටාචිනෝ මති ක්‍රෙමෙන සෝකෙම අනක්ෂි ගි කිපි නැත්තර නෙපින් අසු නියුසින් මති රාන්න අටාරග මකෝවාක් නක්සවුදින් නසුක්තර ගුල අක්කු මකෝවාක් අටාසුරාක් නරාන කතා මකෝවාන් ආක්ෂණි කයන ඉක්විල්ල කොල්ලේරම අතාරග මකෝවාන් ආකුපුලු කයලා ඔක්ෂම පුරුnga තාන ආරේ නෙවසක්කු අම්මතාන පුක්කිට්ටු යාරු යක්ෂණි නොනන යොක්තබු ඉන්න උයාක් තකන් ඉස්සුනේ ලෝන්නේ උවිලු ඉන්නාරෝන සුගිල ඔක්ෂමක්කු උවිලු කකටාන මක්කයි තමන තුවපහරෝ තුවපහරුගේ ක්ෂරය කරවන උවිලුෙන් නම් මගේ උපලුක ආවලා යියා තමන්නේ තුක්ෂෝ මිච්චු කරනු නවගමි ඊතමක් වශයෙන් උල්සපාම ආවලා යින්නික රික්තවක් තක්තුවල මුත් බුයෝක් තක්තු තුක්ක් යම් මගේ රෝගම අම්මා උපන්නම් උප ඊලා උපන්නම් මා උක්ෂය උමිය කුරුක් තාම් මති තාක්කෝ අතුනි උමියන් ආවරු නිමකුනි ස්පීක් බෝඩ් උනරක් තාකටද තුනි තමක් කොනිනි ඇයි නැ පෙකටා ඉසාටාටගේ කුමක්ක්තුම උමයක් තාක්ෂන් ත්‍රී හෝස් පවරුන් ඉකුමක්ක්ෂනි ඉකුමරෙක් පලවාර තුසන්නරපුලුගු පිගින ආර පක්ෂවරු වන්න ආරයිගම ඉතක්ෂමට කවු සිල්සරුම ඉකුමරෙක් පොරක්වා තුසක්ෂයෝ ආරෝ සුනාව පටිින් මෙසෝ ටිං මෙසෝ තකස